0: السر الرابع من أسرار الفرح، تقدمة يسوع إلى الهيكل.
1: Nel quarto mistero gaudioso contempliamo la presentazione di Gesù al Tempio.
2: In the fourth joyful mystery, we contemplate the presentation of our Lord Jesus Christ in the Temple.
3: Swargiya Varasirina Appage Piyanani, Obohansege Sri Namayata Prasansa Veva, Obohansege Rajya Pemineva, ඔබවහන්සේගේ කැමැත්ත සුවගේ මෙන් මෙලොව දිටු වේවා
4: අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වර්ධ කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදි ද කමා කළ මැනව පාපස්ථානට අස්වීමට අපට ඉඩ නොදී ඇහැපතින් අප මුදාගත මැනව
3: නමෝ මරියනී ප්‍රියපසාද පූර්ණවන්තියනී ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය ඔබවහන්සේගේ ශ්‍රී කුසේ පළවන් ජේසු ආශිර්වාද ලද්දා උමෙ
4: සාන්ත මරියනී දේව මෑණියනී පාපිය පුදෙසා දනුත් අපේ මන්න වෙලේදී ත්‍යාඥා කළ මැනව ආමෙන්
3: නමෝ මරියනී ප්‍රියපසාද පූර්ණවන්තියනී ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ඉස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබවහන්සේය ඔබවහන්සේගේ ශ්‍රී කුසේ පළවන් ජේසු ආශිර්වාද ලද්දා උමෙ
4: සාන්ත මරියනී දේව මෑණියනී පාපිය පුදෙසා දනුත් අපේ මන්න වෙලේදී ත්‍යාඥා කළ මැනව ආමෙන්
3: නමෝ මරියනී ප්‍රියපසාද පූර්ණවන්තියනී ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ඉස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය ඔබ වහන්සේගේ ශ්‍රී කුසේ පළවන් ජේසු ආශිර්වාද ලද්දා උමෙය
4: සාන්ත මරියනී දේව මෑණියනී පාපිය පුදෙසා දනුත් අපේ මරණ වෙලේදී ත්‍යාඥා කළ මැනව ආමෙන්
3: නමෝ මරියනී ප්‍රියපසාද පූර්ණවන්තියනී ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ඉස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය ඔබ වහන්සේගේ ශ්‍රී කුසේ පළවන් ජේසු ආශිර්වාද ලද්දා උමෙය
4: සාන්ත මරියනී දේව මෑණියනී පාපිය පුදෙසා දනුත් අපේ මන්න වෙලේදී ත්‍යාඥා කළ මැනව ආමෙන්
3: නමෝ මරියනී ප්‍රියපසාද පූර්ණවන්තියනී ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ඉස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය ඔබ වහන්සේගේ ශ්‍රී කුසේ පළවන් ජේසු ආශිර්වාද ලද්දා උමෙය
4: සාන්ත මරියනී දේව මෑණියනී පාපිය පුදෙසා දනුත් අපේ මන්න වෙලේදී ත්‍යාඥා කළ මැනව ආමෙන්
3: නමෝ මරියනී ප්‍රියපසාද පූර්ණවන්තියනී ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ඉස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය ඔබ වහන්සේගේ ශ්‍රී කුසේ පළවන් ජේසු ආශිර්වාද ලද්දා උමෙය
4: සාන්ත මරියනී දේව මෑණියනී පාපිය පුදෙසා දනුත් අපේ මන්න වෙලේදී ත්‍යාඥා කළ මැනව ආමෙන්
3: නමෝ මරියනී ප්‍රියපසාද පූර්ණවන්තියනී ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ඉස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය ඔබ වහන්සේගේ ශ්‍රී කුසේ පළවන් ජේසු ආශිර්වාද ලද්දා උමෙය
4: සාන්ත මරියනී දේව මෑණියනී පාපිය පුදෙසා දනුත් අපේ මන්න වෙලේදී ත්‍යාඥා කළ මැනව ආමෙන්
3: නමෝ මරියනී ප්‍රියපසාද පූර්ණවන්තියනී ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ඉස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය ඔබ වහන්සේගේ ශ්‍රී කුසේ පළවන් ජේසු ආශිර්වාද ලද්දා උමෙය
4: සාන්ත මරියනී දේව මෑණියනී පාපිය පුදෙසා දනුත් අපේ මන්න වෙලේදී ත්‍යාඥා කළ මැනව ආමෙන්
3: නමෝ මරියනී ප්‍රියපසාද පූර්ණවන්තියනී ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ඉස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය ඔබ වහන්සේගේ ශ්‍රී කුසේ පළවන් ජේසු ආශිර්වාද ලද්දා උමෙය
4: සාන්ත මරියනී දේව මෑණියනී පාපිය පුදෙසා දනුත් අපේ මන්න වෙලේදී ත්‍යාඥා කළ මැනව ආමෙන්
3: නමෝ මරියනී ප්‍රියපසාද පූර්ණවන්තියනී ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ඉස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය ඔබ වහන්සේගේ ශ්‍රී කුසේ පළවන් ජේසු ආශිර්වාද ලද්දා උමෙය
4: සාන්ත මරියනී දේව මෑණියනී පාපිය පුදෙසා දනුත් අපේ මන්න වෙලේදී ත්‍යාඥා කළ මැනව ආමෙන්
3: පිතා පුත්‍රයා ස්ත්‍රී සාන්ති දිත තෙන වහන්සේටම ශ්‍රෝස්ත්‍ර වේවා
4: ආදි වාක් මිද්දනුත් නිතිපතත් අනන්ත කාලෙදීත් වේවා ආමෙන්